0: 지하이 마우리아라 가랑이누이 기릉아 코파파츠와누크 기라로 가미히 가탕이 가퍼러퍼러와키 카이타이 쿠아카펑이아이테하이 어타라마이누크 하레하이피츠피아타이테랑이 잉어로 아이테탕아타 기테아라 탱아로망아 기테라이와 피오피오 카파리 카우와나가 타이파리 카츠무테탕아타 기테포 마테아츠 헤테테쿠라 에아라라 헤테테쿠라 라랑이 마잉아 마웅아 테파레오라 카잉아 마타에 파카오라네이 타타토이 카우파파 테나 카우타우 테나라 타토 카잉아 카이 하카와 나 카이 하카리 테이테 카우파파 나 와히네 마오리 토코이테오라 테나요 카메히 코누쿠 타피치 타츠프나 오르가 카헤케 헤케 하카파파 키르가 오라히리 타라히리 코카하라우 코타우라포호 코츠포토 코카이레와 카모이 이테 쿠이니오가 아프히 코와미리랑이 타파이르 타와미리랑이 코타마테아 코키링아라후 코마리피누아 코와이카히카 코타아타하우 코마아탕이 코테루아와이 코치아파케케 코타이히 코테리마 카프타 코오리와 타 오리와 코카카미 타모르가 카프타 코리 페카모르가 타리 페카모르가 코워르미 타이븐 카프타 코 벨타이븐 타벨 타이븐 코 주디 타이븐 카프타 코 바나 타이븐 카모이 이 토크 파파 아제 블레스 카프타 카오라 테네이 하카파파 이로토 야우 헤모카프나 테네이 노테 호키양아 노테 파레타 푸에치 헤이 와 모리오라 코아우 코 헤로 블레스 토토 야마이가 타리가 키아테 카우파파 코레로 카하카 페누아이 코나이나 코테아오 오테토요히 캬와 히아크 쿠푸 킹아와 항아에 토르 헨나 노 마이 피키 마이 카케 마이라 키 토쿠 와카 캬호야 타히아이에 타토 코토나 파이 타피치 코토쿠 하와이 키하우 토야 마이 테와카 쿠메아 마이 테와카 캬하이 하치아테 타위후 마테 하카로 타이호아케 헤하카 파파 토나 Nā kunga ahua tanga o tō tātou nei au hurihuri. Kahara takina e te tai o hiki tēnei mea te ai fonu, te tiro tiro haere ki ngā momo pai pāpuri katoa. E rangi, ko tā e tahi tai o hi iwe nei rangi, ko mai a rātou ki ngā take pakeke, nā te ai fonu I pērā ai, pērā pia. He ki pōworia, e ara, e mara. Ko ngā tamariki e pakeke ana mo ngā take pakeke, Mei ngā tū, e pērā hoki e tahi pakeke me te nana kia hoki. Mei ngā, he pukamata, he ruamata rānei. Hākua ngā pāinga nui o te ao pai pāpuri, he hua kore tōna. Kamoi, ahaka hihi, I ahakaro, ka whānau mai ahua kore. A, ko te haka parahako, I te tini, I te manoa ngā tai o hikua pāngia e tēnei taumahatanga. Kei taku reanga, kia aukati tēnei momo, kei a tērā, a tērā, he rea tūpuna, kia kauarawa tātou e tūkinohia. Tāia mai te waka, kūmea mai te waka, kia haka aerotia te puku o tōku waka, ā, ko te tītauratanga tērā. Ko tēnei mea te tītaura, he kai hakamata kūwa teiwi, ko a mō rikarika nei te tirohanga ki tēnei mea te tītaura. Me kauauwe wareware ki ngā tanifa o ngā tiāti o te kihini. Kahana te tohu tohu I ngā tangata, kia pēnei, kia pēna. Koia, ki te rongoa hau I te karanga o ngā kuini o te kihini, e tikana kia hoake te taiohi. Ko te hihianui a te taiohi kia tū hei kaikaranga, kia tū rānei hei kā kāwahanui mo tōna marae. Hoi, tai atu ki te wā horo I rihi kua tamariki noa. Ui amai te pātai. Nā wai te he, nā ngā taiohi, nā ngā mātua rānei. Mei ngā tū, e taku reanga, he aranga kei rota I te tī tātanga. Tāia mai te waka, kūmea mai te waka, ki te kei o oku nei kōrero. Ko te pai tawhiti, ka tāia. I ngara onihe, ka hawai ki te wāhi wehe ai ngā tūpuna, hoi, I e nei rā, e pōhehe ana tīwi, ko te hawai ki hau o te taiohi, kei te ai fonu, te rāpea. Ko te karomahi o te hāpai o, te rāpea. Engari, ko te pai tawhiti, he ao noho haumaru ai te taiohi mau ai fonu. Hoi, ka haka tūpato kātika I taku reanga, me kawarawa tātou e wai homā te ai fonu, e mana I tō tātou au. Ko te pai tawhiti, he ao mana hua ai te tī tāoratanga, kia kawarawa tātou e noho kuare ki ngā mahi o te hāpai o. Kia mana hua te reo o te rangatahi. Kia mana hua te ao o te taiohi. Tāia mai te waka, kūmea mai te waka. Kia haka papa paunamu te moana. Hāia, hāia mai ki tā tinga iho. O aku nei kōrero. Kwa tai te wā kia rongo te reo te taiohi ki ngā te puwhiriwhiri. Ka tīkinai au ngā kupu o tōku tua kanārangi mārie, ko ngā rangatahi, ngā rangatira o inaia nei. Pērā ia nuku tawhiti, kwa tau tōku waka ki runga o whenua taurikura, kwa tau hoki tōku kaupapa kōrero i koneina. Ko te rangi āniwaniwa tēnei te tūnei, he uirai te rangi, he kōreroi heka i te kāpua pauri, i te kāpua te hakaro nui, kia puta he māramatanga, tēnā rā tātou, katoa!
1: Hara mai te tahi āhua, wetahi wero, te mana o te tī taura. Tēnā koe, hei lau, hoi nā no manu, ko ai te kai kōrero whai ake nei, whakamārama mai i ōna kōrero ki konei, mai tōna pepeha.
2: Matahaurua te waka, māramarua te maunga, perunui te awa, motu ki ore te marae, te ngahe ngahe, te hapu, ngā puhi, ngā takoto, ngā tikahu, ngā iwi. Kia whakakotahi ngā tangata katoa i nui o i. Niu tireni te tū i roto i te ao tōranga pū. Te tū hei mangai rangatahi mō tōku iwi o Ngāti Kahu. He iwi kotahi tātou.
1: Kia ora manu. Nā reira e te whānau. Oh, kai whakawā mā pehana. Oh, tūtū i tonu ana. Te manawa manu, tātou e, eh?